කොල්ටෙත් خیال ساتේ අප දෝගano කියා ساتේ ඔක්කම මර්ගෙ චීතේ ඔක්ක ඉතමා ද ප්‍රෝග්‍රෑම් ඕර එක තාසු TikTok යූස් කරවේ j.yusufzai mayerave jay .dot මතලබ නුක්තා ෆුල් ස්ටොප් TikTok නව පකි මන්ස් කේ වාචය වැක නුක්තා ඔය යූසුෆ්zai වසර මක්කේ ටැප් කේ y o u s a f z a i jay .dot Y O U S A F Z A I تکنیکی مرستہ کول ما سرا آر جے حارسان او نخپل قوخی مدیدار سندر بتا او روما دا خامخا او ریکو دما بکوشی جی دا بزداستا پا ہر پروگرام کے او روما ڈک دا او حارسان دا سندر پورو پلے کا او خپل دے زیاد خیال ساتے سکی زم فیڈ بیک را کول گوالے دا گا 332 وال نمبرم 24 گھنٹے اس آنوی صفر 302 وال نمبرم 24 گھنٹے آنوی رلا فیڈ بیک را کولی شے رلا ٹاپک تر رلا کولی شے کولی خبر سستون زوی سا مسئلہ بھی غم را سر را کولی شے اللہ پامان